0: DVFM නුවදි හේක මෙගහ
1: රාන්තකා බුලිපවි ඉක්යාම රීත
2: ලවසා රේ ආතෙස් කුරියේ
1: නුදි හේක මෙගස් DVFM ගේ මේ හානුදි බයි ලවස කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්මර් නෝ නේ කී
0: හම DVFM ගේ මොනිෆු ෆිල්වැදේ නමුග අබදුවස්

0: TVFM නුව දිහ එක මෙග
1: ශාන්තකා ගුලිපවි ඉක්යාම රීතලව
2: සොෆා රේ ආතෙස් කුරියෙ
1: නුව දිහ එක මෙග TVFM ගේ මෙ හැන්ටි බයි ලවත කොමස් පෙරි
2: කෙලි ගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්ම් වැදෙනුමුග අබදුවස්

0: نوديها 2 ميجا هرتز تبقى اف ام.
1: මී අබ්දුල්ලා නාෂිෆ් තාති ජෝෂා ෆෝරියාක අඩෝසෝ මුන්තිය ගෙන්තවනි දිවෙහි FM.

0: Game on!
1: ලොදියකෙ මෙගර්ස් දිවිහේෆෝ මිගඩි ගල්ම කොරියම් මෙගෙන්දා ගේමොන් මිහෆ්තාගේ ෂෝග ශහු මෙෙන් නෑ කොමීණි ෂාඩු ෂාඩු
2: යෙස් ෂහු ඔබ
1: ෂාඩු දෙෙන් තංකුල අනිකස් මේ හොට්ස්පොට ලාම් මෙෝලනි ෆන්නාඩුන් ගෙවාහක දක්කා ලෙවිජ්ජෙ එහෙමම මිහාරු මෙෝලනි ෂාඩුන් එම කමුදා ප්‍රෙසෙන්ටරුන් ගවාහක
2: දක්කාරිමතික
1: ඉන් ප්‍රෙසෙන්ටය කිවේ සම වර බොඩ මේ හිතුක ජෙහේ ප්‍රෙසෙන්ටරයත් එහෙමම වර විස්නය ජබ් දෙනකම උම්මේදු කරනක ෂාඩන් එම පසය හෝස්ටු කර එම පසේ ප්‍රෙසෙන්ටරුන්නකි
2: පුෘතමකමක එව සහෙම ප්‍රෙසෙන්ටය එක කොරමිස් කොච්ච බුණන කියන්න එකමකස්තෙන් ගිනයන් එක් වකර තිබ ප්‍රෙසෙන්ටසුන් නම හරස චස් කොල්ල වෙනස අස ශහෝක හම වරන් ඊසි යනේ ප්‍රසෙන්ට වර් කොල්ල එගේ වර ෆ්‍රෙන්ඩි ගින පරන් අබදුවස් වර ෆිල්ම් අස්තරසෝ ෂාඩෝ එක එකමක අර කොම්මිෂෝයක හිකරු ඇගෙනෙන් ගුලේ ශහුව එකල දෙන් අනේ මේ සෞද ඉස්දෝස වෙරි හම ෂඩෝ බර ෆසිය ප්‍රසෙන්ට් කොල්ල අනේ මී එක්කොම හි ටීමක් ගොත වර් කුරායරුග සම පහකොර එක මිසු වරස් දමන්ක ඵල මිපහරු මි වගුතුග මිසුවයක්ක ප්‍රසෙන්ට් කුරි දෙහෙම වර ෆසිය මිසුවයක්ක වෙස් ප්‍රසෙන්ට් කොරන් දෙන් තිනෙදවි මදි බෑවරු තිබෙන දෙන් ෆසිහන්ගේ ජයිෂන් වෙස් හම දැන් හසින් වෙස දෙකුදින්න කඩිට් ඩේන්චි අස්සග මුලින් අලන් ටීවියන් එහෙන් අනේමී ඇසේ පුදේරක හම චලෙන්ජින් ප්‍රග්‍රම්ස හෝස්ට කරමුන් දහෙම කොන්සිඩරින් හම ටයිම බලා වර රඟල බුණවෙනි කොම්ෆට බල අස්ස හම හෝස් කොල්ලා
1: ඕකේ එහෙමේ මහික රේට් කොල්ලම මේ ෆාර්ද මේ ප්‍රෙසෙන්ටරු එකේ දේ තිනෙන් හතරේ ෆයි තරුති
2: සලාමත මුකුතේ නොදේ නන්ද
1: නොදේ නන්ද එම ෆස් වණක කාකු
2: ඒ බි ෂහු ඉස් ෆෝසින් මී ටු ඩූ දිස්
1: තනක දියේ සම් ප්‍රෙසෙන්ටරු නා කුරානේ සුවාලු මේ
2: ආ එහෙමද ආ විල් ස්ටාර්ට් අනේ ෆස් වණ වෙජ්ජිය මෙම්ම මදුන් එරේනි එම මදුන් එරේනි වකි මිහින් නැද්ද හොරියම නැකොස් ගිනන් එරිප මිහිරි හැම මේ කොම්ම සිසාව කොම් ෆෂන් ජී නැත අද එම් දෙර නොවනේ හිවා මී ප්‍රෙසෙන්ට් පටන්ත පොඩි විය
1: ෂහුද
2: because you're putting me in the
1: touch okay
2: ඔකේ ෂහුවෙන් පටන එක අස්සුක ෂහුවෙන් යන ෆස් කොන නෝ
1: කා ඔහෝ එම් බම්බලේ නු ගන්න පුරේ
2: ෆයිල් ෂහුව so හසින් ජයිෂන් දැන් කොන්ද ප්‍රසෙන්ටර් ද බොණි සඳාව
1: සම්මේ සඳාන සවුද මිස්න
2: ආ අනේ මිසු දෙන් සව්
1: එවණේ සව් එක එක සව් දේග මිසු තිනෙග ජයිෂන් හතරේ ගහසින් ෆහෙග් ගෂහු ෆහෙග් ගෂහු
2: රෝම් බෙගි
1: ඕකේ එහෙම මතෙන් ෂහු ආ තිබුණා මා බොඩෙච්ච කේතක නාරාණ ෂාඩකමකෝ මීන් සමානෙක්ගෙ කොළුම් වෙස් ජේසන් ස්තේතම් රාජ්‍ය ඇස මිෂෝ අඩුව හැපිය එසුරු දෙර නුවාවර කුරා තිමි බෑ ති ෆේනෙත්ත තිරේනෙත්ත බලාලම් නොලන ඉගෙ ජේසන්ගෙ ජේසන් ස්ටේතම් මේ ෆන්නානුගේ ෆිල්ම් ත කිහා හිසාබකුම් ෆෂා බලම් ෆෂාෆි
2: අස ෆුර්තම දෙ ට්‍රන්ස්පෝර්ට ඒ වර කුරිද ඒ ට්‍රන්ස්පෝර්ට එකේ දෙන් ට්‍රන්ස්පෝර්ට එකෙන් අසුග බොඩ කමුදි එනගේ අසුග මේ ෆයිටින් මූව්ස් ත බොඩ දෙන් වර රියලිස්ටික් ද එනගේ ඇක්ටින් අස එහෙම මේ කමුදා ස්ටයික් උතක හම පහක් කරන දෙක ෆෝන් හම අබද සම එනගේ ෆිල්ම් එක නොකමෙ ජපේ දෙ හම්
1: දෙ අස අහගේ ගතු ජේසන් ජේසන් ස්ටේතම් මකි මේ රාජ්‍යේ ග මේ ආම ඕඩියන්ස් කේ තෙනේ වර ක්ෂන් එච්චි බලා ෆරෑත්තකන් කමුදා ෆන්නානෙ මේ උලේ ජෙනරල් ෝඩියන්ස්ක මේ මාස් එන්ටර්ටේමෙන්ට් මූවිස් බලා මෙහුණ තංකොලේ ආවෙදාන නූනිය එහා නුවදාන හෙන් නම සම ජේසන් නැකී ෆාහක කොල්ලවේ තිබුණහම මේ එක්ෂන් ෆිල්ම් තෝකම වර වරක් කාමයාබ එක්ටරයාදම් වෙස් එහමස එකත්ත ෆෙනි පමි වනිදෙ ශහෝවස් මා බොඩක ජේසන් අබේ මවුණුමත්තකෙ නේගෙ වරගෙන ෆිල්ම්ත බෙලේ ශහෝවාණච්චික එක්ටරුග නන්නේ ගොන ෆිල්ම් රීතයෙන් බලාන
2: ඒ සංගලු කම
1: එම එකොත මෙහර සුවාතකෙ මිහිරගේ ජේසන්ගේ ෆේන්නකං එගේ එන කහල සුවාතක මිරි ඉස්තියාරි ජවබු දේන මෙබෑග නීනන ටයිම් ලිමිටේෂ
2: ඕකේ
1: එම ඕකේ තාද
2: ඕකේ බල
1: යාරද ෆුර්තම සුවා ජේසන් ස්ටේතම්ගේ ෆුර්තම ෆිල්මකී කොබා
2: ෆුර්තම ෆිල්ම්
1: ඉස්තියාරි ජවබු දෙන්ත
2: දෙම්බි එම
1: ෆාස්ට් ඇන් ෆියුරියස් ද ට්‍රාන්ස්පෝර්ටර් ලොක් ස්ටොක් ඇන් ටූ ස්මෝකින් බැරල්ස්
2: the transporter.
1: Yagin.
2: Yeah, I think the transporter kan nege.
1: Jawab no back.
2: Kiha rangal? Kiha war kenge him?
1: Lock, stock and two smoking barrels. Nawar sate kanu thi ashegga.
2: I had a feeling that. Okay.
1: Devan sawal. The transporter Jason Statham mashuru if me ma franchise the transporter gena kulafamani kon character ek role.
2: Transporter character.
1: Mad kore. Ihtiyari jawab takaki Deckard Shaw, Frank Martin, Lee Chrisman.
2: Frank Martin.
1: Jawab rangalo. Furutam sawal me hare so hama ufalun rove nenge me shado happy. Dev timad sawalo. Fast and Furious film series ka Jason Finnegan dani konna me kya character ge role. The Bishop. Luke Hobbs. Deckard Shaw. Jawab rangalo. ಅತರ್ವಣ ಸುವಾಲ್ ದೇಹಾಸ್ ಅಶಾರವಣ ಹರ್ನುಕ ಬೋಡು ಮಿಯರಿಗೆ ಮಚ್ಚ ಉಫದ್ದಾಫವ ಫಿಲ್ಮುಗ ದ ಮೆಗ್ ಮಿ ಫಿಲ್ಮ್ಗ ಜೇಸನ್ ಕೊಳಫವಣಿ ಕೊಂಗ್ ಆಕ್ಷನ್ ಫಿಲ್ಮ್ಗೆ ಕೊಂಗ್ ರೋಲೆ ಕಮಣಲ್ದೆ
2: ಡೀಪ್ ಡೈವರ್ಗೆ ರೋಲ್
1: ಏಯ್ ಅಣೆ ಏನ ಉಳೆ ಮಸಿಕ್ಕತ್ಗ ಮಾ ಏನಗೆ ನಮ್ ಬುಣಲ್ದೆ ಇಖ್ತಿಯಾರಿ ಜವಾಬು
2: ಓಕೆ
1: ಶೆವ್ ಚೆಲಿಯೋಸ್ ರಿಕ್ ಫೋರ್ಡ್ ಜೋನಸ್ ಟೇಲರ್ ಜವಾಬ್ ರಂಗಳು ವರಂ ಬಳು ಓಕೆ ದೆಮ್ ಬುಣದ ದೇವಿ ದ ಎಕ್ಸ್ಪ್ಯಾಂಡಬಲ್ಸ್ ಫಿಲ್ಮ್ ಸೀರಿ ಸಿಲ್ಸಿಲಾಗ ಜೇಸನ್ ಸ್ಟೇತಮ್ ಕೂಳೆ ಕೆರೆಕ್ಟೈ ಕಿ ಕೋಬಾಯಕಂ ಬುಣದೇವಿ ಹೂಸ್ ಕೆರೆಕ್ಟರ್ಸ್ ಮೇ ಅಂದ ನಿಗೆ
2: ಓಕೆ
1: ಬಾರ್ನಿ ರೋಸ್ ಗನ್ನ ಜೆನ್ಸನ್ ಲೀ ಕ್ರಿಸ್ಮಸ್
2: ಅದೇ ಫಾರ್ ವಿಧಾನತ
1: The Expendables, my film, Silsilag Jason Statham kode character ki koba. Barney Ross, Gunner Jason, Jensen, Lee Christmas.
2: Lee.
1: Jawab rangal.
2: Okay. Hey, hama, just a hunch.
1: Hama rangal, te hunch hai ki kuriye daang ga, air mika medan.
2: Okay.
1: Deyaj funner hai ga, spy, my film ga, action film ga. Jason Statham kode fawa character ke nama ki koba. Frank Martin, Rick Ford, Adam Clay.
2: Asuga bara ginafara mi ani mi Adam Clay boda. I think he played Adam no. Rick Ford that.
1: Rick Ford. Ego ta nimmani ta.
2: Nimman.
1: Nimman.
2: Oh madako. Ah Rick Ford hama.
1: Rick Ford ani nimmani to.
2: Yeah.
1: Okay, jawab rangalo. Var rangalo. ಫಿಲ್ಮಿ ಡೈರ್ ನುಕುತುಮ್ ಗಕುರಿನ್ ಜೇಸನ್ ಸ್ಟೇತಮ್ಮಕ್ಕೆ ಕೊಂಕಾಲ ಕುಳಿವರೆ ಗೌಮಿ ಫೆಂವರುಗ ವಾದ ಕುರಿ ಎಥ್ಲೀಟೆ ಇತ್ಯಾರ ಜವಾಬ್ದಕ್ಕೆ ಪ್ರೊಫೆಷನಲ್ ಫುಟ್ಬಾಲ್ ಕುಳುನ್ ತೆರಿಯೆ ದೇವಣ ಜವಾಬಕ್ಕೆ ಬಾಕ್ಸಿಂಗ್ ಕುಳುನ್ ತೆರಿಯೆ ತಿಮ್ಮಣ ಜವಾಬಕ್ಕೆ ಫೀನುಮುಗ ಕುಳು ನುಣೆ ಡೈವಿಂಗ್ ನ್ಯಾಷನಲ್ ಡ್ರೈವಿಂಗ್ ಸ್ಕೋಡ್ ಗ ಹರಕಾತೆರಿ ಫಣ್ಣಾಣೆ
2: ಅಸೇನೆ ಗಿನ ಫಿಲ್ಮ್ ತಗಮ ಫಹಾಕುರೇನ ವರಬೋಡ ಮೂದ ರಟ್ಟಿಮಿ ಹೆಕುದುಗ ಜೇಸನ್ ಕಿದು ಹೇಮೆ ಡೈವರ್ ಕೆ ಬುನಾನೆ ಹಮ
1: ಡೈವರ್ ಕೆ ಬುನಾನೆ ಜವಾಬ್ ರಂಗಳ ವರಂ ಉಫಲು ಉಣ್ಣಾಡಿಗೆ ಓಕೆ ಗಾಯ್ ರಿಚಿ ಡೈರೆಕ್ಟ್ ಕುರಿ ಫಿಲ್ಮ್ ಸ್ಟೇತ್ ಮೀ ಫುರತಮ ಫೆನು ಫಿಲ್ಮ್ ಫಿಲ್ಮಿ ದಾಯರ ತಾರಫ್ ಕುರಿನ ಕುರುಮುಂದಿಯ ಮಸಕತೆ ಕಿ ಕೋಬ್ಯಾಕ್ ಮುಣದೆ ಎಮೆ ಫುರತಮ ಗಾಯ್ ರಿಚಿಗೆ ಫಿಲ್ಮ್ ಜೇಸನ್ ಫೆನಿಫಮಿ ವಣಿ ಆಮುಣ್ಣ ಈಗ ಮೆ ಫಿಲ್ಮ್ ಕುಳುಮ್ಗ ಕುರಿ ಆಮುಣ್ಣ ಜೇಸನ್ ಫೆನಿಫವಣಿ ಕೊಂಕಹಲ ವಜೀಫಾಗ ಒಳನೆ ಕೊಂಗೆಯೇ ಜವಾಬುತ ಮಗುಮತಿಗ ಸೆಂಟಾ ಗಹಣಾ ವಿಕ್ಕ ವಿಕ್ಕುಮ ಮೊಡಲ್ ಕುರು ಕಾರ್ ಮರಾಮತ್ ಕುರ ಗರಾಜ್ ಗಮ ಸೆಕ್ಕೆ ಕುರು ರೆಸ್ಟೋರೆಂಟ್ ಗೆ ಶೆಫ್ ಗೆ ಕುತ್ ಗಮ ಸೆಕ್ಕೆ ಕುರು
2: ವರ ಕಾರ್ ಮಿ ಹೆಂಗೆ ಐ ಥಿಂಕ್ ಎರುಗೆ ಸಮ ಸೆಕ್ಕೆ ಕುರಿ ಡ್ರೈವರ್ ಗೆ ಗೊತು ಗ ಮಿ ಕೂಡ ದೆನ್ ತಾನೆ ಹುಳು ಬ್ಯಾಗಿನ್ ಸ್ಟ್ರೀಟ್ ವೆಂಡೆ ನೋನಿ ಯಾ ಮೆ ಕದೆ ಚಿ ವಿಕ್ಕುಮ ಕಾರ್ ದುವ್ವುಮ ಏಕ ಹಕಂ ಕಮ ಗೆ ನೋಡ ಬಡ
1: ಯಾರ ದೆ ಜವಾಬ್ ಮೆ ದೇನಿ ದೆ ಜವಾಬ್ ಏಕ ಕುತ್ತಿ ಕೊಲ್ಲಿ ಹೆಮೆ ಮ ದೆ ಜವಾಬ್ ವಾಕಿ ಕೊ ಫೆತನ ಕೊಮ ಸೆ ಜವಾಬ್ ದೇನಿ ಕಾರ್ ಮರಾಮತ್ ಕುರ್ಮು ಹೇಯೇ ನೋಣಿಯ ಮಗುಮತಿ ಗತಿ ಗುಣ ಸ್ಟೋಲ್ ಹದ ಜವಾಬ್ ರಂಗಾಳು ಎಮ್ ಎ ಫಹು ಸುವಾಲ್ ಎಮ್ ಎ ಫಹು ಸುವಾಲಕ ನವಾರ್ ಸತೆ ಕ ನೋಧಿ ವಣಾಹರು ಬೇವಿ ಕಾಮನ್ವೆಲ್ತ್ ಗೇಮ್ಸ್ ಕ ಜೇಸನ್ ಸ್ಟೇತಮ್ ತಾಮ್ಸೆ ಕುರಿ ಖೋಂ ಗಾಂವ್ ಮೆ ಇಖ್ತಿಯಾರಿ ಜವಾಬ್ ಅಮೆರಿಕಾ ಇಂಗ್ಲೆಂಡ್ ಆಸ್ಟ್ರೇಲಿಯಾ
2: ಅಮೆರಿಕಾ ಇಂಗ್ಲೆಂಡ್ ಆಸ್ಟ್ರೇಲಿಯಾ ನವಾರ್ಸ್ತೆ ಕಿತೆಗೆ ಏಕದು ಹಮೇ ಕನೆ 1990 ಗೆ ಕನೆದು ಹಿಸ್ ಫ್ರಮ್ ಇಂಗ್ಲೆಂಡ್ ಹೆಮಿ ಇಂಗ್ಲೆಂಡ್
1: ಜವಾಬ್ ರಂಗಳು
2: ਹੇਮ ਕਿਤੇ ਸਵਾਲ ਥੀ ਕੁਰੀ
1: ਦਿਹ ਸਵਾਲ
2: ਹਾਂ ਦਾ ਗਦੇ ਹੇਮ ਮੇ ਸਵਾਲ
1: ਤਾਨੂੰ ਮੇ ਸਵਾਲ ਨੋ ਬੈਵੇ ਓਹ ਹੇਮ ਮਸ ਆ ਹੇਮ
2: ਸਵਾਲ ਇਹ ਫੁਰਤਮ ਸਵਾਲ ਤਾ
1: ਫੁਰਤਮ ਸਵਾਲ
2: ਮੇ ਫੇਨਕ ਵਿੱਜ ਤਾ ਨਾ ਇਨ ਆਊਟ ਆਫ ਟਾਈਮ ਬੀ ਦੋ
1: ਮਾ ਬੋੜਾ ਬਸ ਮੇ ਅਨੇ ਬੋੜਾ ਗਾ ਸੁਜੇਸਨ ਗੇ ਫਿਲਮ ਤਾ ਬਲਾਫਤ ਹੀਰੇ ਕੈਰੇਕਟਰ ਅੰਤ ਕਦਨ ਦੇ ਖਾਂਦਾ ਹੰਗੇ ਬਹੁਤ ਮੇ ਐਮ ਮੇ ਫਾਹ ਕੋਲੇ ਫਿਲਮ ਕੇ ਕੋ ਬਾ ਜੇਸਨ
2: ਗੇ ਅਸ ਐਫ ਆਰ ਵਰ ਗਿਨਾ ਫਾਰ ਹੋ ਰਿਹਾ ਚਸ ਬੇਦੇ ਨੇ ಫಾಸ್ಟ್ ಅಂಡ್ ಫ್ಯೂರಿಯಸ್ಗೆ ಮಸಕ್ಕತಿ ಕಿದೆಂಗೆ ಏನಿಗೆ ಇಂಡಿವಿಜುವಲ್ ಮಸಕ್ಕತಿ ಫೆನ್ ಹೆಚ್ಚನ್ನು ಕಮ ಏಕೆಂದ್ರೆ ಅವರ ಬ್ಯಾವರ್ ಎಬೋಳೇಕನ್ನ ಹೇಗೆ ಸೂಪರ್ ಸ್ಟಾರ್ಸ್ ಅಂದು ಎಗೋ ತಬ್ಬಲ್ಯಾರಿಗೆ ಮೆ ತಫಾತ್ ಹೆಚ್ಚಿಕ ಮಿಹಾರ್ ಫಹಾಕೊಂಡು ಬಿ ಕೀಪ ಹೇಗೆ ಫಹಾಕುರು ವ್ಯಸ ವರ ಪೊಡೆ ನನಗೆ ಸ್ಕಿಲ್ಸ್ ಐ ಥಿಂಕ್ ಬಿ ಕೀಪರ್ ಟೂ ಈಸ್ ಆಲ್ರೆಡಿ ಔಟ್ ಕಣ್ಣೆ ದೆನ್ ಫ್ರೆಂಚೈಸಕ್ಕೆ ಬಲನ್ಯ ಹಮ ಅಫ್ಕೋರ್ಸ್ ಫಾಸ್ಟ್ ಅಂಡ್ ಫ್ಯೂರಿಯಸ್ ಫ್ರೆಂಚೈಸಕ್ಕೆ ಬಲಾಕೊಂಡು
1: ದೆನ್ ಶಾರ್ಟ್ ಬುಣವಿದಾಣತೆ ತಿ ರಾಜ್ಯಗೆ ದಿವೆ ಫಿಲ್ಮ್ ಬಲಾ ಫರಾತೆಗೆ
2: ಯಾ ಯಾ ಐ ಡು ವಾಚ್ ಹೆಂಗ್ ಉಳೇರ
1: ಹೆಂಗ್ ಉಳೇರ ಅಬದಕು ಗವಾಯದ ಕುನ್ನ ಮೊಬೈಲ್ ಅದ
2: ವರಂ ಗವಾಯದ ವರಂ ಇಕ ವರ ಹೈಪ್ ಅಪ್ ಹೆಚ್ಚಿಗಿನ ಫಾರ್ ಗೋಸ್ ಪೆದೆ
1: ಇದು ಎಂ ಫಹಂ ಬೆಲುನಿ ಕೋ ಫಿಲ್ಮ್
2: ಜನ್ನತ್
1: ಸೋ ಮಿಹಾರು ರಾಜ್ಯ ಗೋರಿ ಶಾರ್ಡಂ ಎಂ ಫಹ ಕೋಲ ಆಕ್ಟರ್ ಉನ್ನ ಕಿ ಕೋ ಬಾ
2: ಮಿಹಾರು ತಿಬಿ
1: ಮಿಹಾರು
2: ಮಿಹಾರ್ ಸ್ತೆನ್ ಕುರಿಗೆ ತಿ ವ್ಯಕ್ತಿ ಸಮಸ್ಯೆ ಬತಿಬಿತಾ ಹೆ ಮೇ ಅಸ್ಸಗ ಅಂದೆ ಮಿಹಾರ್ ಹಮ ಅರೌಂಗ ಅನ್ನ ಸ್ಟಾರ್ಸ್ ತರೆ ಕ ಶರಫ್ ವರ ಫಹಾ ಕೋ ದೆ ನಾಟ್ ಜಸ್ಟ್ ಬಿಕಾಸ್ ಐ ಆಮ್ ಆನ್ ದಿ ಶೋ ಏಕ ಮ ಶರಫ್ ಕೆ ಹಮ ಆಕ್ಟಿಂಗ್ ಹಮ ವರ ಬಡ ಫಹಾ ಕೋ ಕೋಮಿಕ ರೋಲ್ ಕಸ್ ರವಿ ಸ್ಟಿಲ್ ಹಮ ರಾಕಿಂಗ್ ಇಂಗೆ ಹಮ ಹಾಸ ಕೋ ಲೂದಿ ಫೈ ಫಿಲ್ಮ್ ಗೆ ಕ್ಯಾರೆಕ್ಟರ್ ಚೇಂಜ್ ಟ್ವಿಸ್ಟ್ ಆಫ್ ಹೋಗ ವರ ತಫಾತ್ ಕ್ಯಾರೆಕ್ಟರ್ ಗೋ ದೆ ಫಹಾ ಕೋ ರೋಣಿ ಇತ್ರು ಕ್ಯಾರೆಕ್ಟರ್ ಇಫ್ನಾಸ್ ಹಮ ಅರಮಣ ತರಿಂತರೆ ಗ ವರ ಫಹಾ ಕೊಲ್ಲವೆ ತೆಂ ಅಣಿ ಅಂಗಿಂ ಫಣ್ಣಾಣು ಸಮ ಜೇನ ತಾಮ ಇತರೆ ಗ ಅಣ ಫಹಾ ಕೊಲ್ಲಂದು ಮಾಜಿ ದಾಸ್
1: ಮಜು
2: ಮಜು ರಂಗಳತೆ ಮಣ್ಣು ಬ್ಯಾಕುತ ನಮ್ಮಿಗೆ
1: ಮಿಹಾರಂಗಳು
2: ಮಿಹಾರಂಗಳು ಜಿದ ಓಕೆ ಮಜು ಗೆ ಪರ್ಫಾರ್ಮೆನ್ಸ್ ಆಸ್ ಆರ್ ರಿಯಲಿ ಗುಡ್ ತಂ ಬರ ನೇಚರಲ್ ಗ ಫಹಾ ಕೊರೆ ಗಿನ ಫಿಲ್ಮ್ ತೌ ಅಂಡ್ ದೆನ್ ಅಸ್ ಅಸ್ ಶೀ ಇಸ್ ರಿಯಲಿ ಗುಡ್ ಅಸ್ ಗ ಕಂಪೇರ್ಡ್ ಟು ಏರಾ ಮಿಹಾರಾಳ ಬಾಜಾರ ಅದಿ ವರ ಬೊಡಂ ತಮೀ ಗೇಮ್ ಅಪ್ ಕಾಫಿ ಕಣ್ಣೆ ಅಸುಗ ಆಕ್ಟಿಂಗ್ ಮಿಹಾರ್ ಕಿನ ರೋಲ್ ತಕ ಪದಂಜ
1: ಎಮ ಮಿಹಾರ್ ಮೇ ಶಾಡು ಗೇಮ್ ಟಾಪ್ 5 ಆಕ್ಟರ್ಸ್ ಗೋತಕ ಬುಣಾ ನಮ ತಿ ಫಹಾಕ ಕೋಲ್
2: ಫಹಾಕ ಕೋಲ್ ದೇವೆ ಯಾ
1: ಓಕೆ ಮೇ ಕೋಬಾ ದೆಂ ಎಮ್ ಮೇ ಅವಹಂ ಅಣ್ಣ ಫಿಲ್ಮ್ ತಗತರೆ ಎಮ್ ಎಕ್ಸೈಟೆಡ್ ವಾಣಿ ಕೋ ಫಿಲ್ಮ್ ಕ ಮಿಹಾರ್ ಬಲಾ ನಂದಾಂ ಕೆ ಎಮ್ಮ ದೋ ಫತಿ ಹಿರಿ
2: ಅಸುಗ ಮೇ ಕಾಮಿಡಿ ಇಚ್ಚೆ ಬಲಾ ಲಂಬೇಣ

ගඩින් හතරගඩේ තිරී සමලට නොදියක මෙගාට්ස් දිවේ ම මිගඩේ ටීටම් රිකස්ට් කුරිය දායරුග මිගඩේ මුලිවස් මිගනස්තෙනි එහුන්තෙරින් එදේ හික්කෑම රීත්ලවත එවන්තෙර අදව සමශෝග බෑවිරුම්ගේ පුරිස තිබේ පිස්ම් එයා මෙදෙරකෝ නන්නොට් කොල්ලා නොනියාමු මෙසජ ෆොන්වාලම් බේනුවා ෆරාතක මෙසජ් ෆොන්වාල කුඩු හම මසෙක්ක කුරන්න විහාවස් ගින පරත්තවගේ රිකස්ට්ත එහුන් තෙරෙන හමිය ගෙනස්ත මිෆාර්මි පිස්ම් එයා මෙදෙරකෝ ऐसे मेसेज जें हाँ के परातु मिमेसेज ऐसे मोती किहने एफएम हुरिहा कुदें प्लीज प्ले मी उफावे फेनुनीमा वारा लोबीवा कुछ मती मिस्वेकिंग एकुच्चा ये जहाल दे सोंगे मी एफएम हुरिहा कुदें हम वारा रंगलु दें वारा लोबीवा कुछ मती मिस्वेकिं मिला वजहा देख हम वन्याम कुडु हम लस्कुरा करने ते वारं आवाह मिला वमी जहाल दे ने कुडु उम्मीद करने हाँ के ಲೋಬಿ ವಾ ಕುಜ್ಜ ಲವ ಅಡೋ ಹಂ ಹುರಿಕಮ ಹಮ ದೆಕುದಿನ್ ಅಡೋ ಹಂ ತಿಬಿ ಕಮ್ಗೆ ಉಮ್ಮಿದ್ಗ ಕುಡು ಮಿಜ್ಜ ಲವ ಜಹಾಲನಿ ಕುಡು ಉಮ್ಮಿದ್ ಕುರ ಹಾಮ್ ದೇಂ ಬೇಣುವ ಮೆಸೇಜ್ ಹಾಮ್ ಲೋಬಿ ವಾ ಕುಜ್ಜ ಹಾಮ್ ಇಸ್ವಿಗೆ ಉಳೆ ಕುಜ್ಜ ಲಿಬೇಣಕ

ගඩින් ෆස්කට 30 මිනිත් නුවදියක මෙගාහට් සිවේෆෙම මෙගඩිග කුරිය මිදන්නේ ටීටම් රික්වෙස්ට් උදෙන් ෆස්කට 30 සිංගද ෂෝ එකක කුරිය තානේ අද සෙහොන් තිරන ෂෝක බෑවරුම්ගේ ෆුර්සත බෙ පීසෙ මෙයා මෙදර්ක ෂෝක බෑවරුම්ගේ ෆුර්සත නන් දෙ මෙසේජ කම් බෑරම බේනවා ෆරහත කම් වෙස් බේනවා මෙසේජ ක ආඩු හාල බේනවා ලවියා කයකී මෙසේජ කොල්ම ෂෝක බෑවරුම්ගේ ෆුර්සත තිකෙන් දාන අනේ කයිස් බෑවරියගේ රික්වෙස්ට් ලවයි ගෙනසේන මි පහරග මෙ ලවයි කි උමර අධි ෆාත්මත් රෞෆ් දිහ ෆිල්ම් අමානත කියා දීෆා වහි කැමරී තිලව ඕගා වෙරිවේ ලෝබිවා

අදි නිකමැතිවේ බිරුගෙන් වක්කලින් බලා හාල් එවරෙන් නරකයන් හොෂාලු වාතී තිබා දෙකේ නොවේ. අදි ඊමා විමීහුම් බුනා නැති හමකශවරුම් ගෙල්ලුම් විමීහුන්නේ බයාමෙ දුවහුග එවරෙන්ගේ අමිල්ල නෆ්සු දකායි අහුළුවරින් ගෙල්ලෙනි කුළ මීහුන්නේ දන්නාශ හමකශරුම් අනියා වෙරින් වනී දෙමිහුන්නනිවි අසාාවෙක්ගේ.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: එකක අවුලුණු දුවස්තවගේ හඳාන්තකා වකිවි නමවෙස් බුණ නුකෙරුණු එතන් ඉහසාසෙවේ එම්මෙ ෆහවගුතු සිරුකුරවුණු වාහකතකා වකිවුමුන් හිතක්කුරි ෆුම් අසරත
2: මී හිමෙන් යුතිරාෆ් බුණන් නුකෙරුණු වාහකතකන් හුළුවාල්ලවේ ෆුරුසතේ
3: අතිව සේ නමතින් හඳැන්වේ
1: හගේගේ සිටිතකා අසරුගද වොයිස් මිස්නත වකිවුම්ගේ හිද්දතිකමා එකමුන් ලිබුණු තජරිබාත මේ නං හාමනකෝ සිරරුම් හිස්සා කොල්ලවෙන අමා මාහවුලේ
2: හිමෙන් යුතිරාෆ් මියෆ්තාගේ තීමකී වකිවුම්
1: වකිවුම්ගේ අසර්ගද වාහකෙන් වෙන්නමා දිව හේෆුම්ගේ සෝශල් මීඩියාය ඩීඑම් මෙදුවරකෝ ෆොනුවා නූන්නම පිසම් එයා නුවත වට්සප් නම්බර් හත තිනෙන් එකෙන් හයින් නුවේ ෆහෙන් නුවේ මෙදුවරකෝ ෆොනුවා
3: අතේ හම ෆොන් කොන්ති බාදක ලොබවි
1: හිමෙන් යුතිරාෆ්
2: හම එකනි නුවදිහ එකෙන් මෙගහට්ස් දිව හේෆෙමු
3: ಕೊಮ್ಮೆ ಮೆದೋಯ್ಪಕಿ ತಫಾತಿ ಹುಸಾಸೆ ಕೊಮ್ಮೆ ಹುಸಾಸೆಗೆ ಫಾತುಗ ಎತಂಹಾಸ್ ಕುಲತಕ್ಕೆ ಫೊರುಯ್ ಫಾವಿ
4: ಲೋಯ್ಪ ಉಫಲ ಹಯಾತುಗೆ ಉಜಾಲಾಕಂ ಹುದುಕುಲಾಗೆ ಸಾಫುಯ್ ಬಾರತಕು
3: ಇಕನವರಿಕಮ ವಕಿಫುಮುಗೆ ಫುಂಗಸರ್ ಕಳುಕುಲಾಗೆ ಅಸರುಗದ ಇಬಾರ ಎತ್ತಕು

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනෙතේ නේගේ එතන් ඉහසාසෙ
1: මෙහාරු ඒ කරුණයි ඒ ආදෙහෙන් නෙකේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්
2: ආදේස් කරන් දෙකතුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

0: මේකෙන් කොම්මෙ ලබේකුම් වෙස් බුණෙදනී කොම්මෙ වෙස් මීහෙක්කෙ හයාරු ගෙවාහකතකෙ
1: ලෝබි ලෝබි
2: කොම්මෙරයකුස් මෙන්දමු දේ ජහරු දිවිහේ ෆෙමුන්තිය එහුන්තෙරින්න ගෙනස්දනී ලෝබීගේ එහසාස් දහුගෙ ලවතම් හිතුගෙ තෙළුම් අවස්කොල්ලා තිබාගේ බෑවිරයාගේ හඳන්තන් ආකුල්ලවේෙන ලවතම් මේකනි නුවදිහේකෙ මෙගහර්ට්ස් දිවිහේ එෆ්එම්
3: ෆිල්ම් මියුසික්ගෙ දුනිය ෆීනාලුම තයාරද?
4: එහෙංගම වඩම පොප්පොන් හොදා තයාර වේ. දිවිහේ එෆ්එම්ගෙ මොනිපුරි ෆිල්ම්ගෙ දායරාගේ හාස්‍ය ෂෝ එම්එෆ්එස් ආහාර පතක.
3: බොක්ස් ඔෆිස්ගෙ එම්එ හිට් ෆිල්ම් තගුගේ මවුලුමත්.
5: ඉරේ මහරිකරකම්. අපාච්චේ මාර කොයි දිස්තනිය.
4: එම්මෙ ෆොහුගේ ට්‍රේලාතක බලාලන් එම්මෙ කමුදානෙ සීරිස්තන් අදි හෆ්තාගේ තරි
3: පොක්කොන් තියටයින් එම්මෙ කමුදා ෆිල්ම්තෝගේ හාස මන්වරුත ඔයස් ටීබෑන් හඳා නත්තානුලවේ ලවතකා තිබේෆලුන්ගේ මක්ගූ තරියකායෙකු නුවදිහ සිකුන් එම්මෙ ෆස් ොමෙ ්තයක පුකරද හොගේ මෙන්දුර හෝ දේච්ච හාය
4: හම එකන නුවදදි හේකෙන් මෙග හයිටස් දිව හෙසෙම්ම
6: චන්දයිදේක අක්කා පාජුම හමරේ රක්කා ඊදේක කරේ මනවාතයා දක්කා
4: එම්ම ෆස්

0: guest RJ.
1: මේගඩිය දිවෙපම කුරිය මේ ගෙන්දනි guest RJ. මේ මිලේක මවදෝ වාදක් දක්කන වට්ටක අභ්‍යාස වර්ක සලෝනම් අම ඉතුරු බෑරේක ගුලාදාන.
2: ස්ලාම අලයිකුම්. වාලයිකුම් සලාම රහමතුල්ලාහ වරකත්.
1: කොහොම මුස්ලිම් කේනේ?
2: වාල් රංගලේ රාජපුරේ බයන්නේ.
1: මේ කියාසාව මුස්ලිම් අම ගුලාදෝනේ.
2: මියාර වාහක දෙක්කෙන් ඉති හඥා මිදු ගෝරි මිහක රාජපුරේ.
1: කේනේ මෝසුන්ති කොලා. මේ කොලා කොඩක විසාර කොන. ආ.
2: මියාරෝ මේක වාකට ගහම මේ කී කේ බලානේ මේ විශ්වාරකම් උලෙනි ගේ
1: හැමෝනේ ඔ
2: ආ
3: මුස්ලිම්
2: ආ යස් මාසි
3: ආ
2: අපනේ හද අරමුද මීහක ගෝයාගෙන් තියෙනනේ මේරේ සංකොල සමස්තව වාහක දක්කා කාලේ මේ ගෝයා මෙරේ තියෙනනේ
1: ආ මෙරේ දක්කොල
3: වර පොඩ
2: මමනේ වර පොඩ කොන්ට්‍රෝල්
3: කොගර වර පොඩ කොන්ට්‍රෝල් මී ෂාබි තංකොල ලූස් කොල්ල ගලවන්න මී හොන්නනේ ගේ මුස්ලිම් එබ පාහක වේන එක ඒ මා පොඩ චාබි ෆුල් කොල්ලාපිය අලුගඩ මිස් මුස්ලිමම් වෙ සෙවුන් තෙරි
1: නේගඩ කියන නෑ
2: බහ මා පොඩ චාබි ෆුල් කුරම් පරාපේ දෙ කැඹු කඩයන් දනේ
3: නේද මුස්ලිම් මිරේ මි දක්කඩි නුකොලදුන් තෙරි කන් කුණ්ණ පරායත මුස්තමෝග බාදා ගන්නකම ගබෝ කුරන්තෝ යබ්බර රගල මි කුණොන මි මවද ගවාහක දෙක්කේන කොරිය
2: මි එහස් ඉහවනහරු පුරතම එහ බදාදම එහ දෙහස් අරෙන් හිසාබ ගහරමෙන් පුරතම දිමාවයෙන් ඒරුග තී දිවෙහි එෆෙම් ගුලෑන් අහරමෙන් ඒරුග කුරි මසක් අයි තකා මිකන් තත්තවගේ ඒරු අහරමෙන් පරපට ගස් රාජ්‍යගේ හාදත් අහරමෙන් මේ එගොන දව අහරමෙන් නා දේතර මුජිතම දෙකේ ගොන් එයි මේ දිවෙහි එෆෙම් අහරමෙන් තකොල ගිනෑන් ගුලා දෙන් අහරමෙන් මේ දිවෙහි එෆෙම් ගුලෑන් අහරමෙන්ගේ වාහකක දක්කා හදා ඒරුග බයි කලා දොස්කිදා ගොතුන්නා සීදාගතුම් බයි කාලා හම ඔන්න යාමැති වෙරකුම් වෙස් හම හරමෙන්න්නාදි වාලක් ඇසයි බොහරි අස්ලු හගේ ගතුගේ ඒරුග හාලතු එක්ගුතක ඒ මේ මිහාර එකන් එකුතන් හිගයි කෙන නොම් බෙපුරනි කියෙන් ඉ ඒරුග දිය මුස්තමගේ හානතගේ ඊයේ වාහකයගේ දැන් ගබුලු කුරා ගොතක කද ලොකොලදන් තෙරිකම් හුන්න මිහුන්න කිය හම දෙන් අනෙහි තිබෙන් ජෙහ බයින් ඉවස්කම එක බෑර කුරන් ජය නොත ඉවස්කම ගෝලෙන් මෙස් ජෙහ බයින් නොත අනෙහිගේ හම දිනම කාලයන් දැන් රේඩියෝ අඩෝහටි මෙන් ජෙහ බයි එක්ගුතු කසු බඩක් රේඩියෝ කන්තව ගස මේ බොඩ බලාගෙන වැඩි දැන් කොමෙන් ය ගුලාර කමෙන් නැතේ දෙන් තිවන්න මන්න හොරි පුරුසත් කරන ගාලක දෙන් තිවන්න මෙන්න වර ගිනා කොන් දෙන් නා මීග වාගුතේ කී අනේ ඒ ඒ ඒරු ගහනත දෙන් ඒක පහම් බලාරක ජමියා වෆද්දාගෙන් ජමියා ඇතරේක මසයක මී කුරම් පරහ විදේ කුත ගස් මිනිස්ට්‍රි තක වයින් හිසාබුම් මස් පුරුත මස් මී අසුග මී මිනිස්ට්‍රි තක කව බොඩ මී හා බොඩ කන්නේගේ ආසක ලෝකම් මී හුන්න කී කො බෑක ම කොංගනේගේ මී ටැලන්ට් හොරි වරා මී හුන්ගේ ආබිල් කොහොරි මින්බර් රස්න මිනිස්ත්‍රීතකස්නේගේ වර පුරන් ආකෝ තිබෙනි දැන් මාදින්නකි එකමග එම් පුරතම ආහාරමෙන්ගේ එම් පුරතම ෆරාගතුමගේ එරේග ඉ මිනිස්ත්‍රීතක වැම්මීහ කුරුමැතික බාන්දා වාහක දක්කම් මෙහෙන් ආහාරමෙන් දොරති බේ මීහුම් විවාහක දක්කන අදොස් කන්න නියන කන එකම කුවෙස් මාදින් තන්තර ගොස්ස ආර්මෙන් කාර දක්කා වාහක කියන්නේ ආර්මෙන් නත්තා
1: එහෙමවා
2: එස් ගන්න කොල්ලා සූර්තන් අඩුහන් අහරු තිබෙමෙ එම් වීම ආර්මෙන් නැවසි බෙයිගේ එරගේ හාලතු මානකි ඒරුග වර දක්කොහේ රාජ්‍යක හාල තෝති එන්නව ස්මිකාරු බඩුවනු අල්ලහගේ රවමතන් හම වර රඟලුවමුන් එන්නනි රඟලුවමුන් ගන්නකම ගැන තීජයෙන් හර්මෙන්න්නන් හම වර බොඩ මී ෆෙනගෙ හිඟෙච්චෙ තාදී එකක්දුවක අඩ්ඩු සිටින් අඩ්ඩු සිටින් එක කියාලෙ මරහබායකි ලයින්දු ඇසෝසිේෂන් අඩ්ඩු සිටිය ගොස්කෙන් එක කියාලෙ මරහබායකි ඒ දිවේ රාජ්‍යයගේ අඩ්ඩු සිටියගේ මේ අරබුණ දිවේ රාජ්‍යයගේ රයිසුරු ජුමුරිය අයස් බේරුකමගේ සෆීරක ස්තිමන්න මර්හබා කියන්නේ මිහාකම් වර්ෂය
1: එහෙම
2: ඔබතෝ ඒනොත බලාගතුමකි ඒත් බලාගම් ෆ්‍රින් ඇත අල්මි ගබුදු කරාගොත ගයි අල්ගොනමෙන්ගේ කුඩින් උපද නොවාදි දුවහෙන් එයි බේකුණ විදාලවනේ බේරුක සෆීරක ස්තිමන්න මර්හබා කියන්නේ මිහාකම් වර්ෂය එහෙම ජේක මානකි එමින් බලාගම් ෆී
3: ගාමස් එම්ම වීවීආයිපී ගේ
2: බලාගම් ෆේ
3: එම්ම වීවීආයිපී ගේ දෝ මර්හබා
2: එම VIP ක මරහබා කියාව යොති එමෙම ඉබ ආදේ රංගලවුන් තකෙන් එහෙන්නම වෙස් අදීස් වරබොඩ දක්කොන්ගින් හිසා දක්කොන්ගින් හිසා උත වෙස් ඉබ හුරි දැන් මී හර්මේ තින් සිටියන්ගේ කුරි ආර්මෙන්ගේ මී ආර්මෙන් දෙකේන බඩ ආර්මේ කුරා කමක වහ කරවන්න බඩ ගේනි
1: එන්නේ
2: එන් දැන් අනේ එමෙ පොංගේ තින් සිටිය කුරි දතර බලා රෝග වෙස් තෙම්බාකේ හුරි දැසිටි කේ සි බුහුරි හම වර මී වහ කරංගල කොල්ලන් ජේ රංගල වාන් ජේ කන්තත් තකේ අගේ ගතක මිකාල මී මේ කන්තත්තෝග මේ කවන්සිල් තකානුවත එහෙන් තත්තන ගුලිගින් දාරවෑ මීහුන් ඒ බල්ලෝ ගස් වර බොඩක් බේනමට අනෙහි බුණී වාසු කමෙක්කොද්දේ උසූල වර බොඩක් අස්තුක බයක අන එච්චෙන් හිසස් වාණී අන විසාක බදාගන්නකම හිසස් වාණී අස්ස සීනි අදවල මීහුන් බද්දලු වද
1: වස්වා
3: රංගල වාහකතකින්ගෙ ඒ ඒරුග අල්ගොනුමෙන්ගෙ මසෙක්කෙත්තන් හුරි ගොතා කුරි ගොතා ඇස් මුස්තුමගෙන් කන්දිමා කුරුගොතුන් අල්ගොනුගෙ බොලුග මුස්තුමෙන් ඇඩු ඒකන්ත ලීඩර කට නොකුන්නන් දෙන්
2: නායක වානුගොතක මාලේ හුරි මියකත හවාලු පුර වේනේ
1: හැම්මා
3: ඇස්ස දෙන් ඒ අස්තු වරන් හිද්දතිවේ වර වර බොඩන් හම බයි බයි දොස්තු හම වර අල්ගොනුමෙන් හොන්නා නම් කොම්ප්‍රස් මෙ වාහදක මො රොයි ෆේස් ක ඒ කංකං හුරි ගොයි එක මිහාරව මුස්ලිම් තුබන මිහාර බදමහින්ග වසීෆාගේ බෝල මේ කුදින් මිහුනාය දෙක කුදින් එබ තිබි ආයිදා තබෙල බද හට්ට අනේ මගුතන් එබ හේදේ හදාරු මිහුනගේ බා අනේ රියා එක් කරවෙ ගානෝන තන් අන්නරු ගානෝන තන් එබ කුදින් රියා එක් කරවෙ එම වර බොඩති මි කුදින්ගේ අඩු එබ අහ එමිහුන තන්තන දාම් ෆුරුසොත් එබ තිබි එහෙන මුස්ලිම් ඒක තෙරෙම්වෙස් අල්ගොඩුමෙන් එකි කුදින් හෝදුමන්ගේ හුසෙන් එකි කුදින් ලෆුග හිපා නෙර එකුදින් හෝදුමක් එම්ම පුර මසෙක් එක්කුර මිහකි මුස්තිම් ගෙත මුස්තිම් වර බොඩන් එරෝල අදා කුරි
2: අනේ මාද අඩි හම එක්ක පාහකරන්න බොඩන් ආරණ මිදෙක්කුණි ලෝහම් මිහුග වාහක අසු බොඩක් කරන්න මි පාහකෝ කරුණි මාදන්නකි එයන්න කොළදුන් තිරික හොන්න මිහුගේ කවුන්සිල් එකේ අතන ගෙස් සස්සහර මාසේක ෆෝරම් එකේ ගියා ගත්තාදී
3: අර මදිහ කරේ දදි හුරිය මගෞතක නොකියනොස් නෝ
2: මී මී මිහාර මී බුණා වාහකේක අසුග එක හදතනක මාසේක කුරි මිහකන් ඉවි ෆෝහුන්නානේ හුරිහා වත්තර ගැරතක අල්ගොනම මී දක්කා වාහකේක අසුග මී මී හුරිහා බිමායකම් මෙස්නවත හුරිහා නොකොළදුන් තිරික හොන්න මිහුන් බෙලිකම් ගස හුරිහා බවතක බෙලිකම් ගවස ඉරාද කර මේ දිවි රාජ්‍ය මිහාර මී අන්නනේ
3: අඩ්ඩු ෆෝමුලක් සිටි අඩ්ඩු සිටි අදියගේ තුරුන් තිනදූ සිටි මියනි කවකොෆ හගීගතුක එතන්තනු අල්ම මිහින් කො කුරා දතුෘර්තකුන් එඹුරියයා සතෙන් යන්න නතීජ අල්මන වරෆෝනි යනු එම ඒකම සිංගනි බදලවා කන්ත එන මුස්ලිම්
2: බදලු එබ වේ එදැන් අර හරමෙන් එම්ම එදේ ස්පීඩ එක නොවනි එහෙන් නමස් මඩමඩුම් බදලුවමු එබ ආදේ
3: හිඟ මුස්ලිම් එහෙම මිකොළු දවේ ජහාදයන වර ಮುಸ್ಲಿಮ ವಾಹಕೇಸ್ ಅದಿ ಮಿರೆ ಗುಳಿ ಹುರಿಹ ಫರಾತೋಗ ವಾಹಕೇಸ್ ತುಮ್ದೊಗತೆಗೆ ಬದಾರು ಮೀ ಪಾಹ ಕುರೇಣಿ ಹಮ ವರಬ್ಬಡು ಬದೇಗ ಆಸಿ ಔಸೆ
1: ಆ ವರಬ್ಬಡು ಯಾರು ಏರಾ ಕುರಿಯಾಳ ಬದಾ ವರಬ್ಬಡುತನ ಬದಾ ದೇವಿ ಜೇಕಂ ಅದೇ ಸಮಯ ಹುಟ್ಟೆ ನಂಗಳ ಕುರಂಜಿ ಕಂಕ
3: ಆ ಅದಿ ಮೀ ದೆನ್ ಕೊಮ್ಮೆ ಕಮಗೆ ಸುಣ್ಣ ಹಾಲತ ವಗುತುಗೆ ಗೊತು ನಂಗಳ ವಾಂಜಿ ಹೆ ನಂಗಳ ಕುರಂಜಿ ಹೆ ನಂಗಳ ಕುರಿ ವಾಣಿ ನಂಗಳ ವಾಣಿ ಕಂತ ಎಮ ಏಕ ಹೆ ಕಂತ ತ ಹುಣ್ಣ ನ ಅಳು ಮೆ ಹಮ ದುನಿ ಪೆಶುನಿ ಸುರ ನಿಮೆಂದೆ ಮೆ ಸಮ ಅವನಿ ಹಮ ತಾವಿ ಮಂಗಣಂ ವಿತ ಹಮ ಹಗ್ಗು ವಿವಾಹಕ ದಕ್ಕಂಬೀತ ಕಂಕಂ ಕುರಂಬೀತ ಎಮ್ಮ ಎಗೊತ್ತುಗೆ ಮತ್ತೆ ಹಿಂಗ ವರಬಾರ ಮಸಕ್ಕೆ ತೆಂಗ ಅದಿವಸ ಅವಳು ಕುರಂಗೆ ಬಜೆ ತಮ್ಮಿಗ ಅವ ಪಾಕೊಲ್ಲ ನುಕುಳದೆ ಕುದಿಗೆ ವಾಹಕ ದೆಕ್ಕಿ ಮಾ ಅಳ್ವಂಡ್ ಕುರಿಮಿಸ್ ಪಾಕೊಫಿಂತ ನುಕುಳದಂತರಿಕ ಉಣ್ಣ ಕುದಿಂಗೆ ಗಾಣುಣ್ಗೆ ವಾ ಗಾಣುಣ್ಗೆ ಮೀ ಮಾಣಕುರಣಿ ಹೆಬ್ಬಾವತೆ ರಾಜ್ಯಗ ನುಕುಳದಂತರಿಕ ತಹಮ್ಮಲ್ ಕುರ ಮುಂದ ಮೀ ಉಣ್ಣಂಗೆ ದೆ ಮಿಹಾರ ಮಸೆ ಕುರ ಮುಂದನೆ ಅಬ್ಬಣ ಬಾತಕಂಗೆ ಕದ ಮಲ್ಟಿ ಮಲ್ಟಿ ಡಿಸೆಬಿಲಿಟಿ ಹುಣ್ಣ ಕುದಿ ವಾಕೆಕಿ ಹೆಣ್ಣು ಕೊಳ್ಳದಂತ ಎರಿಕಮ್ಮ ಪೂರೆ ಗೀನ ನೊಕ್ಕೊಳ್ಳದಂತ ಎರಿಕ ಹುಣ್ಣ ದೆಂಗಮ್ಮ ಹೇಗೆ ತೆರೆಂಗ ಎ ಡಿ ಎಚ್ ಡಿ ಎಸ್ ಅದಿ ಗಾಣುಣ್ಗೆ ತೆರೆ ಕಣ್ಣು ಅದೇ ಕೊಮ್ಮೆ ಸರಕ ಉಂಗಣು ಮುಗ ಹುಣಿಕ ಹುಣ್ಣ ಕುದಿಂಗೆ ವಾಕ ಎಮ್ ಮಿಹಾರ್ದೆ ಗಾಣುಣ್ಣು ಶಿಸ್ತಾಹುಕುರ ಮ್ಯತಿ ಇವ್ಲಾಣ್ ಕೊಪ್ಪ ಎಮ್ಮ ಇಷ್ಟಾಹುಕುರಮ ಎಕ್ಕೋ ಬರ ರಂಗಳು ವಾಹಕತಕ್ಕೆ ಬರ ರಂಗಳು ಕಂತತ್ತಕ್ಕೆ ಬದಲುಗೆ ದಾಣಕ ಮಾಡಿ ಹಿಂಗ ಮೇರೆ ನಿಮ್ಮಾದ ವರ ರೀತಿ ಹಿಗ್ಗೆ ನಾವು ಮೇರೆ ನಿಮ್ಮಾದಾಣೆ ಮೇರೆ ಪ್ರೋಗ್ರಾಮ್ ಅಲ್ಮೇನ ಫೋನೋ ಮುಗ ಮೀ ಈ ತೆರ ಇದ್ದೀನಿ ಅಲ್ಮೇಗೆ ಹೆಕ್ಕೋರಿ ಶಹು ಹೇಗೆ ಇತ್ತು ಮಾಜಿನ್ ಅದಿ ರಮದಾಸ್ ರಮದಾಗ ಪ್ರಾಚಕ್ಕೆ ಸರ್ ಬಾಜಿ ಅಮ್ಮ ರಕ್ಕ ತೆರೆಯಕಂಗೆ ಎದ್ದು ಮೀರೇಗೆ ದಿವ್ಯ ಎಫ್ ಎಂಗೆ ಕುರಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ತಕ್ಕದ್ದು ಅವತ್ತು ಅವ್ರ ಮೊಹಕ್ಕೆ ಅಸ್ಲಾಮ್ ಅಲೈಕುಮ್.

0: نوديها كم ميجا هرتز تبعي اف ام.
1: හිමෙන් යුතිරා
2: බුණන් නුකරිපවා වාහකතක හුළුවාලවේ දොරෙන්.

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම්මේ ගාතුග
1: හිමෙන් ඉල්තිරා
2: බුණ නුකරිපවා වාහකතක උළුවාලේ වේදෝරේ

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවයි FM අබදුස් එම්මේ ගාතුග
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු වලවේ දොරේ

0: නුවදියේක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුක
1: හිමෙන් යුතිරා
2: බුණ නුකරිපවා වාහකතක මුළු ආලවේ දොරේ

0: ගෞරවනීය වස් පිළිවදම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කොන්දම්ම.
1: රීඩ් අපතු වෙස් රීඩ්

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් ගාතුග.
1: රීඩ් අපතු වෙස් රීඩ්.